0: හිතුගෙ එම්මෙ ෆුම් මෙනුම් දුදුම් බොනෙතෙ නේගේ එතන් ඉහසාසෙ
1: මෙහාරු එ කරුණයි එ ආදෙහෙන් නෙතේ බොනෙෆා අහරෙන් එකෙනි කොල්ලා හිඟච්ච
2: ආදේශ කරන් දෙක තුමති ජහමේ සනා කිසලාරු
3: කලා හුදුන් සිපවෙකින්දා හික්කෑම වාහකත අසරුකත රාකුතකායකු

මේ හරගඩින් අක්ගඩි ෆන්සාස් අම්මිනට් ඔන්න මිගඩීග කුරියමිගෙන් දා රාජ්චෙන්දුනා මේ ෂෝ මියද සමකුරිය දානේ නෝගඩි බයාහමය නෝගඩි බයාහමය ෂෝ කුරියගෙන් දායර ඔන්න ගෙනස් තේ තෆාත් බෑතෝගි තිරෙන් කොම්මෙ දුහිගෙ රාජ්චෙන්දුනා මේ ෂෝග සෙව බලාලන් රාජ්යගෙ ඔන්ලයින් නිවුස් තක මේ සෝවිස් කඩිර තිරෙන් ෆාහක් කුද වේ බය ඛබර් තෝගෙ සුරහි තන් ඔන්න මේ බෑග තිබෙෆනාහමය මේ ඒ ගෙනස් තෙනි ෆුරතම මියද සම ෆෂානම් PSM නිවුස් උම් PSM නිවුස් කේ මේ ඛබර් තක බලාලා ඉරු ಮಾಲೆಗೆ ಗೆಸ್ಟ್ ಹೌಸ್ ಗಣಿಯಾವೆ ಫೆ ಮೀಹಕು ಫೆನಿಜ್ಜೆ ಕಮ ಎ ಖಬರ ಮೀ ತೇರಗಡಿರ್ ಕುರಿನ್ ಲಿಯಫೆನ್ ಖಬರೆ ಮೀ ಗೆತುರು ಚಾಲು ದಿವೆಹಿ ರಾಜ್ ಎವಾರ್ಡ್ ಹ ಕೆಟಗರಿಯೆಗೆ ಗದ ಫಹೆನ್ ಹೊಯಾಫಿ ಕಮ ಎ ಖಬರ ದರಿವರುಂಗೆ ಮುಸ್ತಕ್ಬಲ್ ವಿನಾ ಕುರುಮಂ ಮೌಲೂಮಾತಾಯ್ ಅಖ್ಲಾಕ್ ವೆಸ್ ಮುಹಿಮ್ ಮೀ ಸುರೀಗ್ ದಶನ್ ಲಿಫಾ ಖಬರೆನ್ ಎಬೆ ಅದಿ ಗೆಲ್ಲುನು ಫುಲುಸ್ ಮೀಹಾಗೆ ಮ್ಯಾಂಬ ಫೆನಾ ವಜೀರ ಸಿಪಿ ಬದ್ದ ಕುರಫಾಫಿ ಕಮ ಎ ಖಬರ್ ಫಾಹಕೊಲ್ಲವೆ ಮೀಗೆ ಇತರು ಮೀ ನೋಹು ಫಾಹಕೊಲ್ಲವೆ ಇತರು ಖಬರ್ ತಕ ಬಲಾಲ ಇರು

0: දිවෙහි FM 91 MHz දිවෙහිගේ මොනිෆුයි පිළවදේ නමුග අබදුවස්
1: රාජ්‍ය හෙන්දනා

0: ދިވެހިފެމ් ނުවදිහ එක මෙගස් ދިවެහිගේ මොනිෆු ෆිල්වැ දෙනුමුග අබදුවස්
1: ලවයකක් පහෝ ලවයි.

0: මීහුන් ගිනවී වෙහිකල් ගිනවී මගුතක් කුදිවී නොකතාවරුයි. රක්කා තෙරිකං නැතිමුම් මෙදැනි රක්කා තෙරිබං එම්මෙන් ජහෙ
1: නිකංකම විස්නාන ලෙවුණීම ඊගල්
2: තිමායා එහෙ මීහුන්ගේ සලාමතටකා කොම්ම මීහකු වෙස් ගවායිතකං හුරුමත් තෙරිකොන් හිතු මුහිමු මගුමතීගේ අමාංකක් එම්මෙන්ගේ රක්කා තෙරිකා

0: නුවදියක මෙගහර්ට්ස් දිවේ FM අබදුවස් එම්මෙ ගාතුග
1: එම්මෙ ෆස්
2: මුනිෆුයි ෆිලෝන්ගේ දායරා එම්මෙ තාසා

0: නුවදියක මෙගහර්ට්ස් දිවේ FM අබදුවස් එම්මෙ ගාතුග
1: එම්මෙ ෆස්
2: මුනිෆුයි ෆිලෝන්ගේ දායරා එම්මෙ තාසක්.

0: අදිහම එෆදයින් එරශෙක්ගා තිබි තනවස්කම්ගා හද්දු ෆහන් අලා ගොස්වාවා මීහුම්. හම කශවරුම් තිමම්මෙන්ගෙ කාබෆයින් දීනෙක්ගෙ මතීගා වනිකෝ. තිමම්මෙන් දුෂීමුවේ අදි හම කශවරුම් එවරෙන්ගෙ අසරු තවුගෙ මතීගා තිමම්මෙන් තබාවගෙන් හිංගම්වේ නුබුනා එවෙස් රශක ඉන්දාරු කුරෙව්වුම කලේගෆානුගෙ කුරින් තිමන් රස්කලාන්ගෙ එවෙස් රසූලකු නුෆනුවමෙ.
1: දිවෙහි FM දිවෙහි නායකු නොදිය එක මෙගහර්ට්ස්.

0: මේ ෆාරු තිකං කුරම්වානේ. එහුන් තෙරින්ගේ මෙත්කා මක්බූල් ෆන්නානුන්නෑකු නුවදිහකෙන් මෙගහර්ස් දිවහෙෆෙමු ගෙනස්තෙනී.
1: මජා ගේන්තක පන්නානුගේ ශෞගුවරි සිල්රුත
2: අනෙහෙන් සීදා ශාරි ක අන නෙගටිවේවස් කොමෙන්ට නාදවා එහෙන ස්කූලගෙන්
3: පාදකේ ගොතු ගස්තුග පබ්ලික් ෆිගයකි කියාෆ මේ කහල ගව මෙක්ග බුණ නුජෙහේ ලෙවල්ග බයින් මිහුන් හොරේ එච්චී බුණ
4: ම කල් ලියුණ නීනයන්න එවන ෆිල්ම කල් ලියුණ බිරුවරු වාහකයෙන් එක්මකු ඇති අද බාවා
0: ෆිල්ගෙන්
1: ಪಣ್ಣಾಳನ ಕಮುದ ಲವತಕ ಕೆರಿಯಗೆ ವಾಹಕತ
5: ಗೆಂಗೊಸ್ಸಿ ಪುರತ ಮದು ಹುಮೇಟಿನ ದಿಯಾಮ ಸ್ಕ್ರೀನ್ ಟೆಸ್ಟಿನ ಗೆಂಗೊಸ್ಸ ಉಸಲ ವಕುಳು ವಿತಂಕೊಳೆ ಕುಳೆ ಲಾಫ ದೆನ್ ಫಹುಂ ಎಮಿ ನುಗುಳೆ ಅಸ್ಲು ಏನಿ ವರ ದೆರೆ
6: ರಂಜಮಾನು ಗಲವೆ ಮಿ ಮಿ ಜಮಾನಕಿ ಮಗೆ ತುತ್ತಂಬೆ ವೆಸೆ ಜಮಾನು ಗೋಳೆನ್ ಬೆರುಜಹ ಗೋಳೆನ್ ವರ ಗಿನಮೆ ನೆಂಗೆನ ಬೊಂಗೋನ ಸಿರೆ ಬುಣಿಮೆ ಎಂಗೆನ ರಾಜ್ಯಕ್ಕೆ ವರ ಗಿನಮೆ ಹೊನ್ನ ಮಿ ಲಾವ ಅಡುವಾ ದೆಂಗ
7: ರಂಜಮಾನೆ ಅತ್ತ ಎಮಿ
0: මේ බ්‍රහස්පති දුවහෙක්ගේ මෙන්දුරු තේජහායර
8: මී හිමෙන් යුතිරාෆ් බුණ නුකෙරුණු වාහකතකම් හුළුවාලෙවේ ෆුරුසතේ
9: හතිව සේනමතින් හඳැන්වේ
8: හිමෙන් යුතිරාෆ් මි අෆ්තාගේ තීමකී වකිවුම්
0: ವಕಿವಂಗೆ ಅಸರ್ಗದ ವಾಹಕೆ ವೆನ್ನಮ ದಿವೆ ಹೇಫುಂಗೆ ಸೋಷಲ್ ಮೀಡಿಯಾಯ ಡಿಎಂ ಮೆದುರ್ಕೊ ಫೊಣುವ್ವ ನೂಣ್ಣಮ ಪಿಎಸ್ಎಂ ಎಯಾ ನುವತ ವಾಟ್ಸಪ್ ನಂಬರ್ ಹತೆ ತಿನೆಂಗೆಕೆಂ ಹೈನ್ನುವೆ ಫಹೆನ್ನುವೆ ಮೆದುರ್ಕೊ ಫೊಣುವ್ವ
5: ಹಿಮೆಂಗ್ ಇವುತಿರಾ
8: ಹಮೈಕನಿ ನುವ ದಿಹೈಕೆಂ ಮೆಗಾಹರ್ಟ್ಸ್ ದಿವೆ ಹೇಫೆಮು

0: හිතුගෙ එම්මෙ ෆුම් මෙනුම් දුළුම් බොනෙතෙන්නේගේ එතන් ඉහසාසෙ
1: මෙහාරු එ කරුණයි ඒ ආදෙහෙන් නෙතේ බොනෙෆා අහරෙන් එකෙනි කොල්ලා හිඟච්
2: ආදේස් කරන් දෙකතුමතේ ජහමේ සනා කිසලාරු
3: කලා හුදුන් සිපවෙකින්දා හික්කෑම වාහකත අසරුකත රාකුතකායකු.

0: ලෝබීගේ බිනා කොෆ්ඒ ෆනා කොෆ්ෆ ධාතීයේ හිද රොබ්බාද හදාප ධාතීයේ මේ ආදෙස්මි කුරවෙනි හඳානු කදාගේ නං ෆොහිදන් මජබූර් වෙච්ජේ එකම කීහ කුරාණී ෆොහෙවේ කන්න ඇත එහෙමවෙගෙන කිසිලා රෝම්මි ජයනි උමරත් තියෙන් හුරීතෝ හිද කෑරි හිටරනීය මිගොයි ඔතිීද මුොලි උමරක් මිහම් බාය ඔති දෙන් ඉතුරු බදලුවේ නෙ බාය එහෙන් හිතන් අර කෑරික ඉඳගෙන් මෙහරු හිී එබ රොයේ කෑරික දෝ ෆොහෙදාප ස්්චාදාප දෙන් ති දනීහ හම එහෙම් බුණීම එප රොවේ
1: මෙහාර එහෙමිම කොඩක මා නොලි ජල් කන මෙහර මෙවා ගොතකී ඇ කුරීග ෆෙශීර් ගො තියෙන දා මුලේ කමනොත දාකානක මිකඩි ෆෙශීර්ග සැබෙන්ගේ දාන් දුරද්ධනි එන්නවෙස් කෑරික තිහෙෙන් ඉන්දෙ රොනීය හම ඒ පහු එබේත උමුරන් අනක තිහෙෙන් හුරේතෝය කෑරිගෙන්ෙන් රුණී දෙම්මි තිමන්න රුණීයව සැබහිවේ එම බොඩම් මිත්‍ය අලුගොඩු රුණී මි වාහක ඒ දක්කවේ පරාතුන් රුණීකොම බලෑගෙන් බුණාකවඥා අබිරනවේ පාහක කුරහෙන් තෙදෙම වර එකක උලෙෆිනුවත වර බොඩ දෙමිහුන් කුලිච්ජ වර බේනුම් වි ජෙහෙනමේ සම වකිවගෙන් දනි නෙක් එකම හඳන්ත ොහෙවේක එහෙමිකෙන් රුවේ වාහක බොඩ මජපූරි හාලතුවර තාතුක ගොත මෙදුවර වෙදාන මෙහර මජපූරි හාල්තක වෙදාන්ත කීෆයි රණෙක්ග සබවන් නොනිය දෙමිහෝ මේ රහමත්තරංග ගොතුග තංකොලෙ ගිනෑම් බද්දලුව උලෙයිපාවුන් තංකොලෙ මිනිවංකෝ දෙමිහුණ වාහකදක්කාලම් පුරසත ලිබොම සේහාවර ගොස්සේවිය ලොලාලෝ දිමාවිද්‍යා දෙමානගොතකිවැ කිවුම් වරගොඳ ගුවන් එහෙම එ මජපූරීග වාහකකම අල්ගොන කබුල් කරවෙනි.

0: නුවදියක මෙගහර්ට්ස් දිවේ FM අබදුවස් එම්ම ගාතුග
1: රීද අපතු වෙස් රීද

0: නොදී එක මෙගහට් දිවහිෙක්ක අබදුවස් එම්ම ගාත.
1: රීද් අපතු වෙස් රීදී.

අදි කීන් හෙයියේ මිහිර දෙර නිකමෙති මීහාය වුරෙ එබහි මූසාගේ ෆාන වුරෙ තිමම් මා මොඩෙ ඒනායි දක්කා වාහක බයං කොද්දිනමා ගෑ විස්නු කරවේ මීහිකේ.